ඒතුදා සිල්ලා කෙබාදරූ පින්තෝතස්ස කියා කියා මුනිියන්න මුන්සං තාමවායේ ඕටලූන් ඉන්දිය යබිලිය බයිය ගිලිය ගිලිය බකාතස්සිය නංආ කිත්තයේ.